0: මතක පින්දිසිර හොතර නමක් එත ොයින්ටරන මොතක මෝසික හුසි බෙතිනු හොතිත්ලු සෙන්තිෝනිය ෆල්ද නෝ ඔරස් නමෝස් නයිම්බා මෝසික යොන්න ස්ටඩියෝ රඩි ලිවර්ඩරි දිලි හනෙසං මී පොර්ම කතක් ඔයින්ට සලු ඉන්ටර්විස්තා හෝ අර්තිස්තා බෙතිනු යර්තිස්තා ෆොයින් සයිඩ නැබේමක මයි හෝ නිිය තලෙන්තු මූසික ඒ කොමෙ සමෝ සල්ල කොලපොරසං වර්තිස්ත සිර මූසික වරක් මිතරන ඕන නෝ තිරමයි හිතා තුබත්තෙන් ඉනිිය ස්තෝරිය ස්පරයින්ස සීර ලියවහ මුන්ඩු මූසික නිනියන් තවන් ස්වාමිය පෙන්බින්ඳු මයි ස්ටඩිය රඩලිවර ඩිලි මං බෙතිනු
1: දෙක් බොතරව මවුන් ඒ ඔපිකඩු පාක් තමන් බෙල්ලේ ෝපොට්න් ම හව ෝටි මාර්කහන් ප්‍රසිෙන්න්ස හ රඩිය ලිබඩාඩි
0: ය න ඔබින්ි රෝධන පෙමක සිින්තු නීජහල ප්‍රග්‍රමස් පසු පූබ්ලිකු බලරෝහිියන් කෙත සේසන් ලයි අත්විත බෙලේ අහවාලෝ ඩිස්කු සවුන් බලොරන හොහිියන් සෝ මවුන් බෙලේ කොන්තයිතුවන් කොහිසා මවුන් හහු කරර මූසික ය ය මුන්ඩ මූසික
1: ඒක න්ේ සහතු කොන්තේතු හ ස්තෝර කොන කරර මූසික නිය හස ලු හතු හුගේ බොත්තාර්ටි බව වින්දිස් සිරහොතු දෙවම කොරසටව අසිිස්ති හෙලා ඔ රෝණ හෙලා රඩියෝ ලිබර්ඩාඩි. ඕකේ දියක් හව කොමෙස හවන කාරේර මූසික හවසේ ඉහා තිනං සෙල සල තින දෝසි දෝසියනුස් මගේ අන්තිස්ට දෝසියනුස් ම සහ ප්‍රෙන්ඩ ඕන ඔයින් සාතු තොකා වියෝල නැහව අපරෙන්ඩන කොමේස තිනන් හිතු. ඉඩ පොයිස් අපරෙන්ඩ කොන්තිනවා කොතිනුව මයි ිල ාල ඉඩ පොයිස් හව කොමේස වන හැතන් කොන්සර්ති කොන්සර්තු කික්වාන් නේ කොන්සර්තු නිහි අර්ථමොලිස් මොමෙන්න්තන බහස් සැහෝ මේසක් දෙෙත් අව මේස කවසිල්ලොරි අකුස්ටිකරෙත්. ඕකේ ඒ කොන්සර්තු නෙප
0: තින හිතු ම පරිසිපන කොන්සර්තු
1: සිටක් තින හිතුන හව කොමේස අපරෙන්ඩන තොක වියෝල ලාවතන් මයි ඔයින් එතෝ ඉහ තිනං තිනන් සනුලි රිසිංගරුව හකුමේෂන පර්චිපය කොන්සර්තු කීක්සිර ඒ පිමේරු ලුගාර් හවකොන් පර්තිසිපය කොන්සේර්තු මයි හව ඉහ කොන්සේර්තු අර්තිමොර සවල් හව හලු හතියන ලත නිවා මොමෙන්තන වා සා තිනන් කරෙක් අකුමේස කාන්ත හැනවා ඉමොස් ලෝරි හනි මූසික රසික් දුනි මොමෙන්තනවා හව හලු හනු මූසික මූසික නෙම ඉහතන යුතුයි තිතුු ලහු ලරං
0: ලර නෝ තිනං හිතු මවන් අප්‍රන්ඩේ හව කරර මූසික ඉටන ඉනිසිතිව ඔක්සි මවන් රසික මවන් ඉහම රුම ඉන්ෆලෝයින්ශ මවන් අතු හු මූසික
1: හව කොමෙස හාලෝ මූසික ඕ කොමෙස කාන්ත කොමිස්තොක වියෝල ඉඩන හවන ඉනිසිතිව රසෙක් ඒ ඉඩනෙම සහැනෙසං හවනිය හෝබීට හෝතු ඒ හව ගොස්ත තෙවිස් මූසික
0: අන්තවන් බා මූසික බමවන් හැනෙසං හෝබී ඕක ප්‍රොෆිසන් මොස්
1: මූසික ඉහිරුවන්නේ දලිඩ හෝබී ඉමෝස් බා ප්‍රොෆිසන් හොතු
0: ඕකේ තෝ ඔහෙන් ලොරන් මවන් ඉනිය මූසික නැබේමක මවන් ලන්ස හිරහොනන් ඕ යා මූසික ඔෆිසිල් විඩියෝග මූසික ලිරික්
1: විඩිය ෆිසිල් ලිරික් හව ලන්ස ඕන අල්බුම් ඉඩ අල්බුම් ඩොමින් ඉඩ නේ ඉහ මූසික හිතු බාවාලු ඉඩ පොයිස් මූසික හිතු බවල්
0: අල්බුම් ඩොමින්
1: ඉඩන අල්බුම් ඩොමින් නො විඩියෝ ලිරික්
0: නෝ තමසර මකර තව මූසික හවල්බුම් නරන් ඩොමි
1: ඕකේ අන්තෙස් මූසික සිරණය මූසික සිරණ හවතයි හුතු හව හවල තියවන අන්ටෙස් මූසිකෙටන තම්බා ස්පෙරියෙන්සිය කික්කුවන් ඉඩ කොනබ රෙල සවන් ඩෝමිසරනම කිත හලාව යතෙම්පු පසාඩු ඉඩ නෙම සයහනෙසං ලිෆුවන් ඕ තෙම්පු නිබ හව සෝරු ඉහව ක්‍රිය ෆිල ෆලි තෙම්පු නිබා සයි ලිෆුවන් ඉහව ක්‍රිය හනිසං මූසිකේඩ
0: අගන්තුන් ලේත්‍රසිර හුසි මූසිකන මවන් හකෙරෙක් රෆලේත බමන් යන් ඕ බායම සෙලොව
1: Ruluan itu.
0: Ruluan itu. Dia mau, no finalis mau semua ngahare langsung musika official video itu promete. Si. Anu yang itaron lagi, depois mau beli halus explicasi tentang musika.
1: Okay,
0: dia. Dia malu kau bincang tu, mai kita baru nama tu musika tiromai. Ya, hot itu promete husi naik ni bema korang sedang halala diskusang.